දක දෙන දෙන දෙන නග නග නග තෙතක දාන දාන දාන දෙකිට දෙකිට දකින දාන දක්ක දාන දෙකිට ටකට දී දී දී දාන දාන ගෙන්තඩාන දාන දාන ගෙන්තඩාන දාන දාන ගෙන්තඩාන අදිනවනීතා අභිනය රාජා ගෝකුල බාලා කෝටි ප්‍රකාශා විරග නරග ශ්‍රී රක්ෂක මාලා යත්තනේ මොරිනානේ ගිච්චාවේ ඉත්තවණයනි අක්කොල්වාය සූඩිය වාඩල சூடிய வாக்கள வாடிய சிந்தைக்கு ரும்பத்தா பூதகியாக பணித்திடுவாயா பாவை விரகம் பருகிடுவாயா ஆயர்தம் மாயா நீவா ஆயர்தம் மாயா நீ